0: listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: අප සමාජයේතුල ගුරුවරුන්ට වැදගත්කමක් හිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍ය ත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගෙනීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුරතරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රචේ විසින් බලය ලබා දී ඇත.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
3: ඔබට මත් පෙන් දුන්නොත් එපා කියනවද නැතිනම් බෑ මගේ රියදුරු බලපත්‍රය අහිමි වෙයි කියලා කියනවද? ඇත්තටම මම මත් පෙන් පාන කරන කෙනෙක් නෙමෙයි. අපි වැඩ කරන ස්ථානයේ උත්සවයක් තිබුණා. එතනදී මට මත් පෙන් දුන්නාම ඒක එපා කියන්න මට හිතුනේ නැහැ. මම හිතුවා මගේ මත් පෙන් සීමාව අඩු කියලා. නමුත් සීමාව 0.5ට වඩා වැඩි තිබිලා වාහනේ පදවල මාව අහුණා. මට දැන් මගේ දරුවෝ වාහනෙන් පාසලට ගෙනියන්න බෑ. මට මගේ අම්මට කියන්න සිද්ධ වුණා මට යාව දොස්තරලා ගාවට ගෙනියන්න බෑ කියලා. මගෙන් යැපෙන මිනිසුන්ට බෑ කියලා කියන එක තමයි හැම දෙයකටම වැඩි දරුණුම දඬුවම. ඒ වෙනුවට මට කියන්න තිබුණේ මත්පැන් එපා කියලා. වගකීමෙන් හැසිරෙන්න. ඔබ මත්පැන් පානය කළොත් වාහනේ පදවන්න එපා. TAC within පණිවිඩයක්.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: ඔබ අපදාකට සූදානම්ද? Australia Post South Australian Red Cross එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්නා සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
5: Proud sponsor of 3ZZZ 92.3 FM.
6: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතු වල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
7: Authorized by the Victorian Government, Melbourne.
5: Proud sponsor of 3ZZZ 92.3 FM.
8: The best radio station.
9: The best radio station.
10: The best radio station.
11: 3ZZZ.
12: I want to listen.
13: I want to listen.
14: I want to listen.
15: I want to listen.
16: I want to listen.
0: 3ZZZ.
5: 3ZZZ.
0: 92.3 FM.
17: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහල

0: කුරාණ කියමනක් තියෙනවා ඇදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා. ගහක් උස යන්නට පෙරම බොහොම ලපටි අවදියේම ගහ දිහා බලලා කෙනෙකුට කියන්නට පුළුවන් මේ ගහ හැදෙන ගහක්ද හැදෙන්නේ නැති ගහක්ද කියලා. ඒ වගේ හැදෙන ගහක් ගැන, ඒ වගේ හැදෙන ගස් ගැන අපට අහන්නට ලැබෙනවා, අහන්නට අත්දකින්නට ලැබෙනවා. මේ දවස්වල ශ්‍රී ලංකාවේ එවැනි කතා ඇහෙනවා. අලුත් රජයට අවුරුදු දෙකක් පිරින දවසේ මේක හැදෙන ගහක්ද නැහැදෙන ගහක්ද කියන එක දැන් මිනිස්සු කතා කරනවා. මිනිස්සු දන්නවා මේ ගහ හැදෙන ගහක් කියලා. මේ ගහ ගොඩ නැගෙන ගහක්. මේ ගහ ශක්තිමත්ව උස යන ගහක් කියලා. ඒ නිසා මිනිස්සුන්ට සතුටුයි. රටකට ජීවියක් දෙමින්, රට ගොඩනංවමින්, නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් මේ යන ගමන දිහා මිනිස්සු සතුටින් බලා ඉන්නවා. ඒ ගමන තව තවත් ශක්තිමත්ව ඉදිරියට යන්නට කියන එක තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනාව. ඒ වගේම පුංචියට පටන් අරන් මහා විශාල ගහක් හැටියට ගොඩනැගිච්ච ගහක් තමයි ශනිදාස ආදය කියන්නේ. මේට අවුරුදු 12කට කලින් ශනිදාස ආදය ආරම්භ කරන මොහොතේ අපි මොහොතකටවත් හිතුවේ නැහැ ශනිදාස ආදය මේ තරම් දුරක් එය කියලා. අපි හිතුවේ වැඩසටහන් කීපයක් කළා මේ ගමන නවතී කියලා. නැහැ, ශනිදාස ආදය බොහෝ දුරක් ඇවිත් තියෙනවා. අවුරුදු 11ක් පහු කළා අද මේ 12වෙනි අවුරුද්දට ශනිදාස ආදය පාදබනවා. මේ ගමන වෙහෙසකර එකක් බව අපි පුන පුනා කියන්නට ඕනේ නෑ. ඒ ගමන කොච්චරම් වෙහෙස වුණත්, කොයි තරම් වෙහෙස වුණත් ඒ ගමනෙන් අපි සතුටක් ලැබුවා. අපි ලැබුව සතුට තිබෙන්නේ ඔබේ සතුට මතයි. ඔබ කොයිතරම් සතුටු වුණාද කියන කාරණය දැනගත්තාම ඒක තමයි අපේ සතුට උනේ. අපි මේ වසර 11ක් පුරා කොයිතරම් දේවල් කතා කළාද, කොයිතරම් දේ කළාද කියන කාරණය අපි නොකිව්වට ඔබ දන්නවා. මේ ගමන යන්නට අපට අත්දලක් වෙච්ච, අපට ශක්තියක් වෙච්ච අය වරින් වර ශනිදාස ආදය සමග හිටියා. විවිධ කාරණා නිසා සමහර අය අප ළඟ නැතුණත් ඒ සෑම දෙනාගේම දායකත්වය අපට අමතක වෙන්නේ නැහැ. අපි සෑමදාම ඒ දායකත්වය මතක් කරනවා. ශක්තිමත් ගහක් ගොඩනැගෙන්න තද අරටුවක් තියෙන්නට ඕනේ. ඒ වගේම ඒ ගස වටා ගොඩනැගෙන ඒ ගස ශක්තිමත්ව අල්ලාගෙන ඉන්න පොතු තියෙන්නට ඕනේ. අතුපතර තියෙන්නට ඕනේ. මේ සියල්ල ශනිදාස ආදයටත් ලැබුණා. මේ ශනිදාස ආදය මේ තරම් දුරක් ආවේ ඒ නිසා කියලායි මට හිතෙන්නේ. මේක බොහෝ දෙනෙක් එකතු වෙලා ලබාගත් ජයග්‍රහණයක්. මේක සාමූහික ප්‍රයත්නයක්. ඒ සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵල අද ලැබෙනකොට අපට සතුටක් ලැබෙනවා. ඒ සතුට ඔබටත් ලැබේය කියලා අපි හිතෙනවා. ඉතින් වසර 11ක් පිරීලා 12වන වසරට පාතබන මේ මොහොතේ ඔබට මොකද්ද හිතෙන්නේ? අපි තව කොයිතරම් දුරක් යන්නට ඕනේද? ඒ සියල්ල අනාගතයට ඉතුරු කළා අපි අද ශනිදාස ආදය ආරම්භ කරමු. තවත් බොහෝ කලක් යන අදිෂ්ඨානය.
1: හදින් හද යා කරන ශනිදාස ආදය.

0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
1: වොලිබෝල් අපේ රටේ ජාතික ක්‍රීඩාව වුණාට ක්‍රිකට් අපේ රටේ ජනප්‍රියතම ක්‍රීඩාව වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව පියා වශයෙන් හඳුන්වනු ලබන විලියම් ගිල්බර්ට් ග්‍රේස් 1880-1889 තුළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුණු ග්‍රේස් 60 විය දක්වාම පළමු පෙළ ක්‍රිකට් තරඟවලට සහභාගී වුණු බව සඳහන් වෙනවා. ඔහු 57 විය දක්වාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළද රැඳී සිටියා. එනිසා ටෙස්ට් තරගයකට නායකත්වය ලබා දුන් වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වීමේ අවස්ථාවත් ඔහුට හිමි වුණා. 1899 අලුබඳුන ටෙස්ට් තරගාවලිය යටතේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ට්‍රේන්ට් බ්‍රිජ් පිටියේ පැවති ටෙස්ට් තරගයේදී එංගලන්තයට නායකත්වය ලබා දෙද්දී ග්‍රේස්ගේ වයස අවුරුදු 50 දින 320ක්. ග්‍රේස් බිහි කළ ඒ වාර්තාව අභිභවා යාමට අද වෙනතුරුත් කිසිදු ක්‍රීඩකයෙකුට හැකියාව ලැබී නැහැ. ටෙස්ට් තරඟ 22කට සහභාගී වුණු ග්‍රේස් අර්ධ ශතක 5ක් සහ ශතක 2ක් සමගින් ලකුණු 198ක් ලබා ගත්තා. ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු වැඩිම ලකුණු ප්‍රමාණය බවට පත්වුණේ 1886 වසරේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 170යි. එසේම වසර 43ක් පුරාවට පළමු පෙළ තරඟ සඳහා සහභාගී වුණු ග්‍රේස් තරඟ 870කට සහභාගී වෙමින් ශතක 124ක් සහ අර්ධ ශතක 251ක් සමගින් ලකුණු 54211ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ පළමු පෙළ තරඟ දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 344ක්. ඊට අමතරව ඔහු සිය පළමු පෙළ තරඟ දිවිය තුළදී කඩුලු 2809ක් දවා ගත්තා. ලකුණු 49කට දවාගත් කඩුලු 10 ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණා. ක්‍රිකට් ඉතිහාසයේ අපූර්වතම ක්‍රීඩකයෙකු වුණු ග්‍රේස්ට ක්‍රිකට් ක්‍රීඩාවේ පියා යන අන්වර්ථ නාමය පටබැඳුනේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ නූතන පිතිකරන තාක්ෂණයේ නිර්මාණකරුවා බවට පත් වුණු නිසා. ඉදිරිපස පාදයෙන් සහ පසුපස පාදයෙන් නිවැරදිව පන්දුවට පහර දෙන ක්‍රමය මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ මේ අපූරු පිතිකරුවා. එකල ග්‍රේස්ගේ පිතිහරඹය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩාංගණවලට එකතු වුණා. විශේෂයෙන්ම ඔහුගේ ක්‍රීඩා දිවියේ අවසන් කාලය තුළ ක්‍රීඩා කළ දෙවන පෙළ තරඟ සහ ආරාධිත තරඟවලදීද විශාල ප්‍රේක්ෂක පිරිසක් ඔහුගේ පිතිහරමේ නැරඹීමෙන් උද්දාමයට පත්වුණු බව පැරණි ක්‍රිකට් වාර්තාවල සඳහන් වෙනවා. කොහොම නමුත් ඇතැම් තරඟවලදී ග්‍රේස්ගේ දඩබ්බර හැසිරීම නිසා ක්‍රීඩකයින් පමණක් නෙවෙයි විනිසුරුවරයුන්ද දැඩි ලෙස අපහසුතාවයට පත් වුණා. ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වු මේ අපූරු ක්‍රීඩකයා 1891 වසරේදී ලංකාවටත් පැමිණියා. සිලෝන් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ටොම් කෙලාට් එවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලෙ වැදී ඔහු ලකුණු 14කට දැවී යනවා. ඒ නිසා ඔහුගේ පිතිහරඹය දැකබලා ගැනීමට ලක්වාසීන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ මේ ක්‍රීඩකයාට ගරු කිරීමක් ලෙස 1923 වසරේදී ලෝඩ්ස් පිටියේ ප්‍රධාන දොරටුව ග්‍රේස් ගේට් ලෙසින් නම් කෙරුණා.
0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.

0: මේ ලෝකයේ ජයග්‍රහණය කළේ කඳුළු හුරු නැති මිනිස්සු නෙමෙයි. ඇතිතරම් කඳුළු සලලා කඳුළු පද කරගෙන හිතට හයියගත්ත මිනිස්සු. ඒ බව දවසින් දවස ගවසින් දවස අප හමුවේ ඔප්පු වෙමින් තිබෙනවා.
1: හද බැඳි ගීතය හදවතේ ගැඹුරු තැනක සිට උපට
2: මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි.
3: සෙනසුරාදා සනිදා සාදේ ගීයක අසිරිය ගීරස වින්දනය වෙනුවෙන් හද බැඳගත් ගීතයට අපි අද එකතු කරගන්නේ හෙළයේ ගීතයේ අශෝරාවය අපේ ගායිකාව ආචාර්ය නන්දා මාලනිය ගැන. පසුගියදා අපි අතරින් විය වූ ඇයට නැවතත් අපි නිවන් සුව ප්‍රාර්ථනය කරනවා අපේ මේ සේවය වෙනුවෙන්. දේශයක් අවදි කරන්න එතුමියගේ ගීතය අවියක් වුණා. ආගමික ගීත, දේශාභිමානී ගීත, මෞගුණ ගීත, අක්ෂර හෝලිය, සමාජ දේශපාලන අසාධාරණ අයුක්තියට එරෙහිව අභීතව ගීත ඇය ගායනා කළා. ප්‍රේමේ විරහව ගැන ලියපු ගීත ප්‍රේම ගීතයේ අමුතුම මානයකට ගීතය ඔසවා තබන්නත් ඇය උනන්දු වුණා. අද තෝරාගත් ගීතය නිතරම ප්‍රචාරයට නොවුනත් අති ජනප්‍රිය ගීතයක්. මේ ගීතේ ලිව්වේ සමන් ප්‍රියදර්ශනතුමා, සංගීතය ආනන්ද ගමගේ. මේ ගීතේ ගායනා කරන්නේ නන්දා මාලනිය. ඒ ගීතේ තමයි "ගෙඩිසීයක් පිමහෙළුවත්" කියන අර්ථවත් ගීතේ. මේ ගීතේ පටන් ගන්න මෙහෙමයි. "ගෙඩිසීයක් පිමහෙළුවත් අප්පච්චිට එක ගෙඩියයි, අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි, හන්දියේ පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගී." ඔයි විදිහට මේ ගීතේ පටන් ගන්නවා. අපි හිතන්නෙම ප්‍රේම ගීත, විශේෂයෙන් විරහව ගැන ලියවිච්ච ගීත තමයි ජනප්‍රිය වෙන්නේ කියලා. මිනිස්සු ආදරෙන් වැළඳගන්නේ කියලා අපි හිතනවා. නෑ, මේ ගීතේ ගන්නකො සම්පූර්ණයෙන්ම කවුරුවත් කතා නොකරන මාතෘකාවක්. සාමාන්‍යයෙන් කිව්වොත් පොල් කඩන්නෙක් පිළිබඳව, පොල් ගස් යන මිනිස්සෙක් ගැන. පොල් කඩනවාද කියලා ගමේ උදේට හයියෙන් අඬගාගෙන කියන කෙනෙක් ඉන්නවා. නගරපද නම් ඒ කෙනා අපි නොදන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි සමාජයේ කොන් කරලාත් හිතන රැකියාවක් මේක. ඒ අසරණ ජීවිතය ගැන, රැකියාවේ තියෙන භයානකකම, ජීවිතයත් මරණයත් අතර කඹේ කෙල්ලෙන රැකියාවක් මේක. අපි එහෙම හිතන්නේ නැහැ. එක ගහක නෙවෙයි එක ගහක ගෙඩි සීයක් කැඩුවත් අප්පච්චිට හම්බ වෙන්නේ, මේ තාත්තට හම්බ වෙන්නේ, මේ ගහට යන කෙනාට හම්බ වෙන්නේ එක ගෙඩියයි. එක පැත්තකින් කොච්චර අසාධාරණද අපි හැම වෙලා පුරුදු වෙලා තියෙන එක කියලා හිතනවා නේද? ගස්සොලවා හමා යන්නේ සුළඟ තවත් මුරණ්ඩු වෙයි, හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගී, අප්පච්චි තුරුමුදුනේ ඉන්න වංගී. ජීවිතේ පරදුකොට තියලා පොල් ගහට බඩ ගන්නේ දරු මල්ලන් ඉන්න පියෙක් වැටිලා මැරුණොත් එහෙම අර පවුලට යන කල දසාව මොකද්ද? වහින්නෙන වෙලාවක ගහට නැග්ගොත් හුළඟට ගස් කැරකෙනවා. ඒත් ඒ ගැන ඔහුට හිතන්න වෙලාවකුත් නැහැ, හිතන්නත් බැ. මොකද දරු පවුල රකින්න ඒ භයානක වෙලාවෙදි වුණත් රැකියාව කරන්න වෙනවමයි. දරුවන් තාත්තට ඇති අසීමිත ආදරේ හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගී කියලා කීමෙන්ම අපිට පැහැදිලි වෙනවා. ඒ වගේ කියන ඒවා අපිට දරන්න බෑ. මේ වගේ කියමක් පියෙන් පියට ඉහළට යන හැටි බලන්න බයි හිතුනොත් පුංචි දෑස් තදින් පියා ගන්න නංගී, මමත් එහෙම කළා මගේ පුංචි සන්ධියේ. හරිම ලස්සන කියමනක්. තාත්තා පොල් ගහයි ඉහළට යනකොට අඩියෙන් අඩියේ පියවරෙන් පියවර යනකොට දරුවන්ට දරන්න බැරි දුකක් ඇති වෙන්නේ, සංකාවක් ඇති වෙනවා, ජීවිතය ගැන පුදුම බයක් ඇති වෙනවා. ඉතින් අපි වෙනුවෙන් නේද මේ තාත්තා මේ විදිහට දුක් විඳින්නේ? මේ අයියයි නංගී දෙන්නගේ හදවතට දැනෙනදී ඔවුන්ට පියසෙනෙහස තදින්ම දැනෙන වෙලාවක්. ඒ බව මේ ගීතේ කියලා තියෙනවා. පියෙන් පියට ඉහළට යන හැටි බලන්න බය හිතුනොත් පුංචි දෑස් තදින් පියා ගන්න නංගී. මමත් එහෙම කළා මගේ පුංචි සන්දී මෙලොකු අයියා. පුංචි නංගිට කියන්නේ පුංචි නංගි බය වුණොත් ඇස් දෙක තියාගන්න තාත්තා ඉදලට යනකොට කියලා.

0: සෙන් කතා ඉදිරිපත් කරන්නේ නීලිකා කොට්ටච්චි.
1: පිළිගැනීම. ගාක් ඉස්සර ජපානයේ හිටිය හකුයින් කියලා සෙන් පූජකවරයෙක්. එතුමාට අහල පහල උදවිය බොහෝම ගෞරවයෙන් බැඳුම් පිදුම් කළා. උන්වහන්සේගේ ආශ්‍රමයට ළඟම පුංචි කඩයක් දාගෙන පොඩි පවුලක් ජීවත් වුණා. ඒ පවුලේ හරීම ලස්සන තරුණ දුවක් හිටියා සවුනා කියලා. දෙමාපියන් කඩේ වෙළඳාම් කරලා ගෙදර එනකොට සවුනා ගෙදර දොර වැඩ කටයුතු කරලා කන්නත් උයලා අම්මා තාත්තට හොඳට සැලකුවා. හැබැයි ටික දවසක් යනකොට සවුනාගේ පැවැත්ම ටිකක් වෙනස් වෙන බව මාපියන් දැක්කා. මුලදී ඒක වැඩි ගණන් ගත්තේ නෑ ඉතින්. හැබැයි පහු වෙනකොට නම් වැඩිහිටි දෙපළට සවුනාගේ හැසිරීම ඇල්ලුවෙම නෑ. මේ ළමයා එන්න එන්නම කම්මැලි වෙනවනේ. මේ බලන්න, අද අපිට කන්නමකුත් වෙලත් නෑ. අම්මා දවසක් නෝ කඩු වුණා. ළමයාට ටිකක් සනීප මදි වගේ. මූණත් ඇදිලා ගිහින්. මම බලන් හිටියේ ඊයේ රෑ කෑවෙත් නැතුවයි නිදාගන්න ගියේ. මොකද දන්නේ නෑ. තාත්තත් කනගාටු වුණා. ටික දවසක් යනකොටයි හැමෝටම තේරුණේ වැඩේ බරපතලකම. සවුනගේ කුසේ දරු ගලක් ඇති වෙලා අම්මට තාත්තට හරිම දුකක් වගේම ලැජ්ජාවකුත් ඇති වුණා. දෙයියනේ, දැන් ඉතින් කාට කියන්නද මේ අවනම්බුව කියමින් අම්මා හඬා වැටුණා. කොහොම හරි මේ දෙන්න බොහෝම සැරවැර වෙලා සවුනගෙන් ඇහුව කවුද මේ දරුවගේ පියා කියලා. සවුනා නිහඬවම අඬ අඬා හිටියා මිසක් උත්තර දුන්නෙම නෑ. කොහොම කොහොම හරි දෙමව්පියන් දිග්ගටම ප්‍රශ්න කරනකොට සවුනාට කරන්නම දෙයක් නැතුව එලිකලා තම කුසේ ඉන දරුවගේ පියා හකුයින්තුමා කියලා. මව්පියන්ට මේක අදහ ගන්න බැරි වුණා. මොනව? හකුයින්තුමා ඉතා පිරිසිදු ලෙස තම ශීලය ආරක්ෂා කරන උත්තමයෙක්. ඔබ මේ කියන්නේ ඇත්තක්ද දුව? තාත්තා දුක්ුණා. ඔව් තාත්තා, හකුයින්තුමා නම් තමයි මගේ කුසේ ඉන දරුවගේ පියා. ඉතින් නොකැමැත්තෙන් වුණත් මේ දෙන්න පූජකවරයා හමුවට ගිහින් හොඳටම බැන වැදුනා. ඔබ වහන්සේ ලෝකයට නම් පෙන්වන්නේ ඉතාම ධාර්මික සෙන් පූජකවරයෙකු විදියටයි. ඒත් අපේ දුවගේ ආත්ම ගෞරවය කෙලෙසුවා. අපි දැන් මුළු ගමේම ප්‍රචාරය කරනවා ඔබේ නොහොඹිනා පැවැත්ම. මේ සියලු දේ අසා සිටි හකිනුතුමා, ආ එහෙමද, හොඳයි කිව්වා. ඉතින් නියම කලට දරුවා බිහි වුණාම මේ ජෝඩුව ඒ කිරි කැටි දරුවා හකුයින්තුමාගේ දෙපා ළඟ තියලා, හා දැන් ඉතින් මේ දරුවා පෝෂණය කරන්න වෙයි, ඔබේ දරුවා නොවේ කෙමින් දරුවා ආශ්‍රමේ තියලාවා. හකුයින්තුමා එදත් කිව්වේ එකම දෙයයි, ආ එහෙමද, හොඳයි කියලා. ඔන්න ඉතින් තවත් ටික කලක් ගත වුණා. හකුයින්තුමාට කළ අසාධාරණයට සවුනා බෙහෙවින් දුක් වුණා. දිනක් ඇය මාපියන් වෙත ගොස් කියා සිටියා දරුවාගේ පියා එහා ගමෙන් ඇවිත් හේන් ගුවිතැන් කළ තරුණයෙක් බව. දැන් ඉතින් මොනවා කරන්නද? මාපියන් සවුනට තදින් බැන වැදුනා. නැවත හකුයින්තුමා වෙත ගියා. හැබැයි මේ වන විටත් මුළු ගමේම පැතිරිලායි තිබුණේ හකුයින් පූජකවරයා වංචාකාරයෙක් බව, දුශ්ශීලයෙක් බව. එතුමාට දානමානාදී සංග්‍රහක් නැතිවෙලා තිබුණේ. මව්පියන් බොහෝම කනගාටුවෙන් හකුයින්තුමා ඉදිරියට ගොස් මේ බව කියා සිටියේ බොහොම යටහත් පහත් ලෙසයි. අනේ අපට සමාවන් උතුමානිනි, අපෙන් වුණ වැරදීමට. පූජකවරයාගේ ප්‍රතිචාරයේ එවෙලෙත් කලින් වගේමයි, ආ එහෙමද, හොඳයි කියන එකයි. එහෙමයි පූජකතුමනි, අපට අවසරයි දරුවා ආපහු රැගෙන යන්න. ඉතින් ඒකටත් පූජකතුමාගේ පිළිතුරු වුණේ මොකද්ද කියලා දන්නවනේ. අන්න හරි, ආ එහෙමද, හොඳයි. තමා වෙත පැමිණෙන ගෞරව මෙන්ම අගෞරවත් එකසේ භාර ගැනීමට එතුමා පුරුදු වෙලා තිබුණා.

0: ශනිදා
1: ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 3ZZZ ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි.
2: ඔබ ගැයූ ගීතය
1: ශනිදා සාදය 12 වසරට පාදපන අද දිනේ අපි ඔබගේ යු ගීතය හැටියට තෝරාගත්තේ සදානුස්මරණීය ගීතයක්. මේ ගීතේ ගැයුවේ විශාරද නන්දා මාලිනී, හිතේ ලිව්වේ රත්න දිසානායක, සංගීතවත් කළේ ජයතිස්ස අල්හකෝන්. අද මේ අපූරු ගීතය ඔබ වෙනුවෙන් ගායනා කරන්නේ නිමේෂා ගමගේ.

0: අපි කිව්වා අද අපි 12 වෙනි වසරට පා තබනවා කියලා. ඔබ කැමති ඇති 2015 සැප්තැම්බර් 23 වනදා අපි ශනිදා සාදය ආරම්භ කළේ කොහොමද කියලා දැනගන්න. මෙන්න මෙහෙමයි අපි ශනිදා සාදය එදා ආරම්භ කළේ.
1: මේ හිමිදිරි උදෑසන ශනිදා සාදය සමග එක්වන ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. සෙනසුරාදා අනිවාඩුව විඳින ඔබෙත්, අද දවසේ රාජකාරිවර නිරත වන ඔබෙත් මේ උදාවන දවස සාර්ථකම එකක් වන බව අපට විශ්වාසයි. හැම දවසක්ම ඇරඹෙන්නේ අලුත් බලාපොරොත්තු සහ අලුත් අධිෂ්ඨාන සමගින්. ඒ සියල්ල සාර්ථක කරගන්නට, සාක්ෂාත් කරගන්නට ඔබට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මතක තියාගන්න, හැම දවසක්ම ලස්සනයි. ඒ නිසාම ජීවිතයත් ලස්සනයි.

0: සබඳ අපි කඳු නොවෙමු, උනුන් පරයා නැගෙන සුනිලදිය දහර වෙමු, එකම ගඟකට වැටෙන. දර්ශන මේදිස්ගේ ගීපද රචනය සංගීතවත් කර ගායනා කළේ ගුණදාස කපුගේ. මේ අලුත් හෝරාවේ ඔබේ දවස පහන් සිටි නරඹන්නට අත්තලක් වෙන්නටයි අපේ මේ සූදානම. අද සනිටුවන් වෙන්නේ අපේම ගමනක නව ආරම්භය. මේ සඳහා අපට ආරාධනා කළ කැඳුම්කරු විල්ෆ්‍රඩ් සිරිවර්ධන සහෝදරයාට මුලින්ම අපේ ස්තුතිය. ශනිදා සාදේ පළමුවර පියර තබන අද මාධ්‍යයට ආදරය කරන ඔබ සැමගෙන් ඉල්ලීමක් කරන්නට කැමතියි. එන්න එක්වන්න අප සම එක්ව මේ වැඩසටහන සුන්දර වැඩසටහනක් කරමු. ඔබේ පුංචි දායකත්වයත් සහයෝගයත් මේ වැඩසටහනට විශාල සේවයක් වේවි. පුංචි අදහසක් එක්වන විට ලැබෙන ජවය කොයිතරම් විශාලද. ඒ නිසයි අපි මෙහෙම කියන්නේ, සබඳ අපි කඳු නොවෙමු, උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු, එකම ගඟකට වැටෙන. මම ජගත් ජේ එදිරිසිංහ.
1: ඔනෝමයි අපි 2015 සැප්තැම්බර් 23 වෙනිදා ශනිදා සාදය ආරම්භ කළේ. ඒ ආරම්භ කර කොච්චර දිග ගමනක් ආවද කියලා අනිත් පැත්තට හැරිලා බලනකොට පුදුමත් හිතෙනවා. ඉතින් හොඳයි, අපි තව ඉදිරියට යමු. තව කොයිතරම් දුරක් ඉදිරියට යන්නට පුළුවන්ද කියලා අපි උත්සාහ කර බලමු. මේ ගමන ලේසියෙන් නවතින ගමනක් නෙවෙයි. ඔබත් සමග අත්වැල් බැඳගෙන දිගින් දිගටම යන ගමනක් බවට පත් කරගන්න එක තමයි අපේ ප්‍රාර්ථනය.
2: පහන් සිතින් එක්වන්නට ශනිදා සාදය.

හැටේ දශකයේ මුල් භාගයේදී සිංහල සිනමාවට පිවිසුණ තවත් රංගන ශිල්පිනියක්. ඇය කුසලතා පූර්ණ රංගන ශිල්පිනියක් බව පසක් වීමට වැඩි කාලයක් ගත වුණේ නැහැ. ඇය අධිටන් කරගෙන සිටියේ සමාජයට සේවයක් කරන්න. ඇය කල්පනා කරා තමා කෙසේ හෝ වෛද්‍යවරයක් වීමට. ගල්කිස්ස බෞද්ධ බාලිකාවේ ඇය පස්වෙනි ශ්‍රේණි දක්වා අධ්‍යාපනය හැදෑරුවා. ඉන් පස්සේ ඇය ඇතුළත් වුණේ දෙහිවල මධ්‍ය මහාවිද්‍යාලයට. පාසලේදී ඇය වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑවා. ඊට අමතරව ඇය ක්‍රීඩාවට ඒ වගේම නර්තනයටත් එකසේ දක්ෂ බව ක්‍රියාවෙන්ම පෙන්නුම් කරා. ඇයගේ මේ හපංකම් නිසාම ඇය පාසලේ ගුරු මණ්ඩලයෙන්ම සමස්ත සිසු සිසුවියන් අතර ලොකු පිළිගැනීමකට ලක් වුණා. ඇය නැටුම් කලාවට කොතරම් දක්ෂද කිව්වොත් උඩරට නර්තනයේ ප්‍රාරම්භය මධ්‍යමයේ සහ අවසානයේ තල තුනම හදාරා ගාන්ධර්ව විභාගයෙන් සමත් වුණා. ජ්‍යෙෂ්ඨ විභාගයෙන් උසස් ලෙස සමත් වුණු ඇය සමාජයට සේවයක් කිරීමේ අදහස පෙරදැරිව ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ විභාගයටත් පිඩි සිටියා. ඇය බලාපොරොත්තු වුණු පරිදිම විභාගයෙන් සමත්ව ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණේ වසර හතරක පාඨමාලාව හදාරා වෛද්‍ය වෘත්තියට එළඹීමට. ආයුර්වේද වෙදවිදුහලේ තුන්වන වසරේ ඉගෙනුම ලැබෙමින් සිටියේදී යම් සිදුවීමක් සිදු වුණා. ඇයගේ පියා කප්පිත මුදියන්සේලාගේ දොන් ෆ්‍රැන්සිස් වීරසිංහ. එතුමා රාජකීය යුද හමුදාවේ දක්ෂ වෙඩික්කරුවෙක්. ඔහු දැක තිබෙනවා රොබින් තම්පෝ මහතා අලුතින් නිෂ්පාදනය කිරීමට යන චිත්‍රපටයකට නිලයක් අවශ්‍ය බව සඳහන් කළ පුවත්පත් දැන්වීමක්. ඒ බව එතුමා තමන්ගේ බිරිඳ වූ ඕබඩ මුදලිගේ දෝන කැරලයින් මහතාට පවසා තිබුණේ තම දියණිය එම සම්මුඛ පරීක්ෂණයට රැගෙන යාමේ අදහස දැන්වීමට. එහෙත් එම මාතාව එයට එකපයින්ම විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා. මේ බව දැනගත් ඇය මවගේ කැමැත්ත කෙසේ හෝ ලබාගෙන තිබෙනවා. පාසල් සමයේ ඇය රඟපෑ වේදිකා නාට්‍ය රංගනයෙන් තමා පැසසුම් ලැබූ ආකාරය ඇයට මෙනෙහි වුණා. එදා ඒ අයුරින් පැසසුම් ලැබුවා නම් අද වන විට ඇය ලැබූ අත්දැකීම් ඔස්සේ එයටත් වඩා හොඳ රඟපෑමේ හැකියාවක් තමා සතුව ඇති බව සොයන් විවේචනයක යෙදුණා. 1947 මැයි 19 දින උපත ලද ඇයගේ වයස ඒ වන විට අවුරුදු 15ක් පමණ වන්නට ඇති. කෙසේ හෝ දෙමෝපියන් ඇයව සම්මුඛ පරීක්ෂණයට රැගෙන ගොස් තිබුණා. එම සම්මුඛ පරීක්ෂණය පවත්වා තිබුණේ නාරායන්පිට පිහිටි ලංකා චිත්‍රාගාරයේදී. එහි ප්‍රතිපලයක් ලෙස තමයි ඇයට 1962 රොබින් තම්පෝ නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ සුහද දිවිපිදුම චිත්‍රපටයේ සුළු චරිතයකට ඇයව තෝරා ගැනුණේ. එම චිත්‍රපටයේ නාමාවලිය තුළ ඔබට දකින්නට ලැබෙනවා ඇයගේ නම මේ නමින් සුවිනීතා වීරසිංහ. අද ස්වර්ණ පද්මාංගය වෙන්වන්නේ ඇය වෙනුවෙන් සුහචිත්‍රාගාරයේදී. එහි ප්‍රතිපලයක් ලෙස තමයි ඇයට 1962 රොබින් තම්පෝ නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ සුහද දිවිපිදුම චිත්‍රපටයේ සුළු චරිතයකට ඇයව තෝරා ගැනුණේ. එම චිත්‍රපටයේ නාමාවලිය තුළ ඔබට දකින්නට ලැබෙනවා ඇයගේ නම

ආවේ සහ ඇය සතු ජවය ගැන අධ්‍යයනය කෙරෙන්නට ඇති. ඒ නිසාම වන්නට ඇති එතුමා නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට තුනකටම රංගනයෙන් දායක වෙන්න ඇයට ඇරයුම් කළේ. 1963 දී ප්‍රදර්ශනය වුණු සුදුසදනේ කළුවලා, 1964 දී ප්‍රදර්ශනය වුණු සමාජයේ අපි ඔක්කොම සමානයි චිත්‍රපටවල ඇය රඟපෑවේ සැහැල්ලු චරිත. 1965 දී ප්‍රදර්ශනය වුණු සුදු සුදු චිත්‍රපටයේ ඇය කළ තාත්වික රංගනය ඇයගේ රංගනයේ හැරුම් ලක්ෂයක් බඩපත් වුණා. ඔබට ඒ චිත්‍රපට නැරඹීමේ අවස්ථාව ලැබුණා නම් ඔබ දකින්නට ඇති ඇය සිනමාව ජයගැනීමට පිවිසුණු ආකාරය. KS ඒ කියන්නේ සාගර පළන්සූරේෂූරින්ගේ ජනප්‍රිය කවි කතා පොතක් ඇසුරෙන් රොබින් තම්පෝ සිනමාවට ගෙනා චිත්‍රපටයයි සුදු සුදු.

0: අදිරිගෙ හා ටිකිරිගෙ ආදරයට මැදි වූ හීන් මැණිකාගේ චරිතය රඟ දැක්වේ සුවිනිතා වීරසිංහයි. වැලිකතර, හුලවාලි, අනුපමා, සතිපූජා, සිකුරුලියා, ජනේලය ඇය කැපී පෙනෙන චරිත රඟපෑ චිත්‍රපට කිහිපයක්.
1: ඔයා මට පුරුදු දුන්නේ නැත්නම් ඊට පස්සේ බොරු කියන්නේ නැහැ කියලා මම ඔයාව කාමරේට දාලා වහනවා මුළු දවසම. තේරුණාද?
2: එහෙම දෙයක් වුණේ නැහැ කිව්වොත් මම බොරුකාරයෙක් වෙනවා. තාත්තත් මට කිව්වේ බොරු කියන්න එපා කියලා. මං දැක්කේ මිනිහ මරන. මං දැක්කා.
1: කටහගෙන මොන කරදරයක්ද මේක?
2: මං දැක්කා. ඒගොල්ලෝ මිනිහ මරන. ඇයි මං කියන දේ අම්මලා අහන්නේ නැත්තේ? මං ගෑස් එකෙන්ම දැක්කා.
1: ඒ ෆ්ලැට් එකේ ඉන්න අය හරි හොඳ කට්ටිය. මං එළියට විදකලා ගියා හරි හොඳයි වගේ. මං හිතන්නේ ඇයි මිනිස්සු මිනිමරාවි කියලා.
2: නෑ ඒගොල්ලෝ නරකයි. ඒගොල්ලෝ මිනිමරන මගේ ඇත්ත කිම්ම දැක්කා.
1: කටහගන්නවා විතර. එනවා මේ දෙකට කියන්න. ඔය ඇත්ත කියනවා මම ඔය කාමරේ දාලා වහන මුළු දවසම තේරුණාද?
0: ඇයි රංගපෑ අනෙක් චිත්‍රපට අතර ලෝකහොරු, සකුන්තලා, සිරිපතුල, සාරා, එක්ටම්ගේ සසරක පැතුම්, මලට නොයන බඹරු, සඳමාලි, තුත්තිරිමල්, ජයසිකුරුයි, චන්නයි කෙල්ලු දෙන්නයි, යුගාන්තය, බවදුක, බවකර්ම, දැහැන, හංස විලාපය, පෙම් කැකුල, දරුපත, මිල්ලෙසොයා, රජ්ජුමාලා, වස්සානේ සඳ, ඉරහඳයට, බන්ධනය යන චිත්‍රපට ඇතුළත් අතිශය සෑහළු චරිත මෙන්ම විවිධ තාඩන පීඩන වලට ගොදුරුවන ස්ත්‍රීත්වයේ සංකීර්ණ චරිත පවා ඇය ඇයට ලැබුණු සිනමා නිර්මාණ තුළින් ඉතාමත් සාර්ථක ඉදිරිපත් කළා. K.S. ෂූරින්ගේ සුදුසුදු කවි පොත ඇසුරෙන් නිෂ්පාදනය වූ සුදුසුදු චිත්‍රපටයේ මංගල දර්ශනයේ නැරඹීමට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දර්ශනය අවසානයේ සුවිනිතා වීරසිංහ මහත්මියට විශේෂයෙන් සුභ පැතු බවත් ඉන් සති කිහිපයකට පසුව එතුමා ඇයට දෙලොවක් අතර චිත්‍රපටයේ චිත්‍ර චරිතයේ රංගනයට ආරාධනා කළ බවත් ඇය පවසනවා.
1: ඔයාට ලෝක ගිනියත්තක් කිසි ගාණක් නැහැ වගේ නේද?
3: ලෝක ගිනියරක් නැහැ චිත්‍ර. ඔයා හිතන ලෝක ගිනියරක් කියලා. ඉතින් ඔයා කියන්නේ මට විශ්වාස කරන්න එක.
1: ඉතින් සිද්ද වේ ඔය කතාව නවත්තන්න මං අදාළ වත් එක වාද කරන්නේ
3: නෙවෙයි. මං ආවෙත් ඔයත් එක්ක වාද කරන්න නෙවෙයි. ඔයයි මා වාදයකට පටලවා ගන්න හදන.
1: විශ්වවිද්‍යාලේ ඉන්නකොටත් ඔය හැමතිස්සෙම වාද කරලා ප්‍රශ්න වලින් ගැලවුණා. මාත් ඒ දවස්වල මෝඩියෙක් වගේ ඔයත් එක්ක කොච්චර වාද කෙරුවද? ඒ දැන් මං එච්චර මෝඩ නෑ.
3: හොඳයි චිත්‍ර දැන් මා මෝඩ නෑ. ඔයා මේරු මනසක් ඇති තල තුනක් කාන්තාවක්. හරි මං පිළිගන්න. ඒ වුණාට කරුණා කරලා ඔළුවටේ නැහැ පෙන්නන්නේ හදන්න නැතුව කුටින් වචන දෙක තුනකින් කියන්න ඔයා මට මොනවද කරන්න කියන්නේ කියලා.
1: ඔයාගේ කාරකට මිනිහෙක් යටුණා. ඒ මිනිහා උන්නඳ මලාද බලලා නැතු ඔයා බයිගුල්ලෙක් වගේ හිමින් පැල්ලා ගියා. දැන් ඒ මිනිහා ස්පිරිතාලේ පණ අදිනවා. දරුව දෙන්නේ කුයි ගෑණියෙකු අනාථ
3: වෙලා. ඔයා තාම මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ. හොඳයි මම ඒකට උත්තරෙත් දෙන්න. ඔයා කියන්නේ මට පොලිසියට ගිහින් ඇත්ත කියන්න කියලා නේ. ඒක නේද ඔයා කියන්නේ?
1: ඔව්.
3: හොඳයි චිත්‍ර මම දැන් යනවා. මම දැන් පොලිසියට ගිහින් කියනවා ඒක මගේ අතින් සිද්ධ වුණේ කියලා. එහෙම කරපු ගමන් අර මිනිහාගේ තුවාල හොඳ වේවි. එහෙම නැත්නම් ඒ මිනිහා නොමැර ජීවත් වේවි.
1: ඒක නෙවෙයි සංක මෙතන ප්‍රශ්නේ. ඒ මිනිහා මැරෙන නොමැරෙන එක නෙවෙයි ප්‍රශ්නේ. ඔයාගේ අතින් විශාල වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. ඔයාගේ හෘද සාක්ෂියට එක්ක
3: මේ චිත්‍ර අම දන්නවා සිංහල භාෂාව පිළිබඳ ගෞරවලත් උපාධි දාන්නයක් වෙච්චි. ඒ වුණාට ඔය සිංහල භාෂාව වචන පාවිච්චි කරනකොට තියෙක හිත පාවිච්චි කරා. හෘද සාක්ෂියට එක්ක. ඔයා දන්නවා මම හෘද සාක්ෂියට විරුද්ධවද නැද්ද කියලා වැඩ කරන්නේ.
0: සුවිනීතා

වීරසිංහ නම් වූ ඇය සිනමාවේ මෙන්ම වේදිකාවෙත් පුංචි තිරයේත් දස්කම් පෙන්වා තිබෙනවා. ලබන සතියේ ඒ විස්තර ඔබට පැවසීමේ බලාපොරොත්තු ඇතිව අදට මම ඔබෙන් සමුගන්නම්. ස්වර්ණ පද්ම අද වැඩසටහනේ අවසානයේ මා මෙම ගීතය තෝරා ගත්තේ දයා රාජපක්ෂ මහතාගේ චිත්‍ර කතාවක් ඇසුරින් WAB ද සිල්වා අධ්‍යක්ෂණය කළ හුලවාලී චිත්‍රපටයෙන්. රොඩි රහේ නායක ධාරා සෛලමිසිට ආ බිබිලයත්තන්ට තම බිරිඳ පරිත්‍යාග කර රහේ යුන්ගෙන් අඩන්තේ ටැම්බලට ලක් වූ සහ රහින් පිටමන් කිරීමෙන් අනතුරුව හිතෙන් වැළපෙන අයුරු දිස්වෙද්දී පසුබිමෙන් ඇසෙන මේ ගීතය ගායනා කරන්නේ විශාරද සුනිල් එදිරිසිංහන්. මෙම ගීතය රචනා කළේ ධර්මසිරි ගමගේ සූරීන්. තනුව හා සංගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන්ගෙන්. ජවනිකාවේ රඟපෑවේ ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ සහ සුවිනීතා වීරසිංහයි. අපි ලබන සතියේදීත් නැවත හමුවෙමු. මම රෝහණ කරුණාරත්න.